0: For music, culture and community news, listen to 4EB FM 98.1, a multi-language station for a multicultural Queensland.
1: Next, the Sri Lankan program.
2: FM Taranga 98.1 ඔස්සේ විකාශනය වන 4EB ප්‍රජාගුවන් විදුලි සේවයේ ඉරිදා සිංහල වැඩසටහන මෙතැන් සිට.

0: අයිබුවන් මේ ඔබ සවන් දෙන්නේ 4EB ගුවන් විදුලියේ ශ්‍රී ලාංකික කණ්ඩායම ගෙනෙන ඉරිදා අරුණැල්ල වැඩසටහනට. අද 2026 මැයි මාසේ 31 වන ඉරිදා. අද වැඩසටහන මෙහෙවන මම ලක්මිනී කීරවැල්ල. අද මට කතනෙන් සහ තාක්ෂණෙන් සහය වෙනවා වෙනද වගේම ජනක වීරසිංහ. අයිබුවන් ජනක.
1: අයිබුවන් ලක්මිනී.
0: ඉතින් වැඩසටහන් පෙළ ගැස්ම ගැන කතා කරොත් ඊයට යෙදුණු අදි පොහොය වෙසක් පොහොය ගැන පොඩි කතා බහක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෑතකදී වෙනස් වුණු කැපිටල් ගේන්ස් ටැක්ස් සහ නෙගටිව් ගියරින් නීති ගැන පොඩි කතා බහක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලෝකයේ මැරෙන්නත් තහනම් උපදින්නත් තහනම් දූපතක් ගැන ඕගොල්ලෝ අහලා තියෙනවද? එහෙම දූපතක් ගැන විස්තරයකුත් අපි ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉතින් වෙනද වගේ නිරෝධකාරියව සමගේ පුවත් සමාලෝචනයත් එක්ක මියුරු ගීත ගොන්නක් ඔබ වෙත ගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. මේ අද ශ්‍රී ලාංකික 4EB ශ්‍රී ලාංකික කණ්ඩායමට විශේෂ දවසක්. 2026 වාර්ෂික මහසභා රැස්වීම, ඒ කියන්නේ AGM එක යෙදිලා තියෙන්නේ අදට. මේ අපේ උදෑසන වැඩසටහන ඉවර වෙලා 10 මාරට තමයි මේ රැස්වීම පවත්වන්න සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් 4EB කණ්ඩායමේ සියලුම සමාජිකයින්ට 4EB පරිශ්‍රයට උදෑසන 10 මාර වෙනකොට එන්න කියලා මතක් කරනවා. ඉතින් හොඳයි, අපි මේ වැඩසටහනේ ඉතිරි අංගවලට යොමු වෙන්න කලින් මියුරු ගීතයකට සවන් දීලා ඉමු.

0: ඊයේ මැයි මාසේ 30 වෙනිදානේ ලංකාවේ වෙසක් සැමරුවේ ඊයේ දවසේ. මේ අවුරුද්දේ මැයි මාසෙට පොහොයවල් දෙකක් යෙදිලා තිබුණා. එහෙම පුරපසළොස්වක පෝය දෙකක් එක මාසයේ යෙදුනහම එකක් අදි පෝය කියලා තමයි හඳුන්වන්නේ. පළවෙනි මාසයේ ඒ පළවෙනියන පසළොස්වක පෝය අදි පෝය විදියටත් දෙවෙනි පෝය නියම පෝය විදියටත් තමයි සැලකෙන්නේ. ඉතින් මේ දෙවෙනි පෝය දවස තමයි ඊයේ වෙසක් සමරන්න ලංකාව තීරණය කළා තිබුණේ. මේ අදි පෝය කොහොමද හැදෙන්නේ? සාමාන්‍යයෙන් සිංහල බෞද්ධ දිනදර්ශනයට අනුව අවුරුද්දට පුරපසළොස්වක පෝය 12ක් තියෙනවානේ. දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප් එහෙම කියලා තියෙනවා. හැබැයි අපි දන්නවානේ සාමාන්‍යයෙන් පෝයක් දවස් 28කට 29කට වරක් එනවනේ. නමුත් සූර්ය දිනදර්ශනයට අනුව මේ ලෝකේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන දිනදර්ශනයට අනුව මාස 30 දවස් මාස 31 දවස් තියෙනවනේ. ඉතින් චන්ද්‍රයාගේ දර්ශනයට අනුව පෝය 12ක් ගත වෙන්න යන්නේ දවස් 354යි. නමුත් සූර්ය දිනදර්ශනයට අනුව දවස් 365 හෝ 66ක් අවුරුද්දක් කියලා සැලකෙනවා. ඉතින් ඔය වෙනස තමයි අවුරුදු දෙක තුනකට වරක් මේ පෝය එන්න හේතුව. සූර්ය දින දර්ශනය සහ චන්ද්‍ර දින දර්ශනය අතර තියෙන මේ දින 11ක වගේ වෙනස සමාන කරන්න අවුරුදු දෙකකට හරි තුනකට හරි පාරක් මේ වගේ අමතර චන්ද්‍ර මාසයක් එනවා. ඒ කියන්නේ අතිරේක පෝය දිනයක් එනවා. සාමාන්‍යයෙන් බෞද්ධ ඉතිහාසයේ අනුව හැම පෝයකටම විශේෂ වුණු ඓතිහාසික සුවිශේෂී සිදුවීම් තියෙනවානේ. උදාහරණයක් විදියට වෙසක් පෝය පුරපසළොස්වක පෝය තමයි අපි බෝසතාණන් වහන්සේගේ උපත, බුදු වීම, පිරිනිවන් පෑම සිදු වුණා කියලා සඳහන් වෙන්නේ. නමුත් අදි පොහොය දවස්වල එහෙම කිසිම ඓතිහාසික සිදුවීමක් වුණා කියලා කිසි සම්බන්ධයක් නැහැ. කොහොම හරි ඉස්සෙල්ලා කිව්වා වගේ මැයි මාසේ යෙදුණු දෙවනි පෝය තමයි ශ්‍රී ලංකාවේ පුරා වෙසක් පෝය දිනය කියලා සැමරුවේ. මෙවර ජාතික වෙසක් සතිය මැයි මාසේ 27 ඉඳන් ජූනි 2 දක්වා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඊයේ දිනයේ, ඒ කියන්නේ 30 වෙනිදා සෙනසුරාදා තමයි එහි උච්චතම අවස්ථාව විදියට සැමරුවේ. දක්ෂිණ ප්‍රභා කියන තේමාව යටතේ තමයි මේ පාර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වුණේ. මාතර තිහගොඩ ප්‍රදේශයේ තියෙන ඓතිහාසික මිදැල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන තමයි වෙසක් උත්සවය ආරම්භ වුණේ. වෙසක් සමයේ විශේෂත්වය වෙන්නේ ඉතින් අර රට පුරාම ඉදිවන දැවැන්ත තොරන් සහ වෙසක් කූඩු වගේ දේවල්නේ. ගම්මානවල සිට නගර මධ්‍යස්ථාන දක්වා හැම තැනම වෙසක් කූඩු වලින් සැරසී තිබුණු දසුන් තමයි අපිට දකින්න ලැබුණේ. මේ අවුරුද්ද වෙසක් සමයේත් නොමැකෙන සම්ප්‍රදායක් වුණු දන්සල් මෙවරත් රට පුරා ක්‍රියාත්මක වුණා. අයිස්ක්‍රීම්, කිරි කෝපි, බෙලිමල්, කොත්තමල්ලි, පැණිබීමේ ඉඳලා බත් සහ ව්‍යාංජන පිරිනමන බත් දන්සල් දක්වා විවිධාකාරයේ දන්සල් මාර්ග දෙපස දක්නට ලැබුණා. ආගම, ජාතිය, වයස කියන කිසිම භේදයකින් තොරව ජනතාව එකිනෙකාට ආහාර පාන ලබා දෙමින් පුණ්‍ය කර්මයේ යෙදීම ශ්‍රී ලාංකික සමාජයේ ඇති කරුණාව, ආගන්තුක සත්කාරය නැවත නැවතත් ලොවට පෙන්වා දෙන්න හොඳ අවස්ථාවක් තමයි මේ වෙසක් සමයේ පවත්වන දන්සල්. ඉතින් සාමාන්‍යයෙන් හැම ගෙදරකම වගේ වෙසක් කූඩුවක් හරි මේ පැටව සහිත කූඩු බකට් මේ නිර්මාණය කරලා ආලෝකමත් කරලා ඉල්ලලා තියෙනවා දකින්න පුළුවන්. ඉතින් මට මේ වෙලාවේ මං හිතන්නේ හැම වෙසක් සම්බන්ධ ගුවන් විදුලි වැඩසටහනකෙම මේක කියලා තියෙනවා. මේ අපි පොඩි කාලේ සිදුවෙච්ච මේ සිදුවීමක්. ඉතින් මේ පොඩි කාලේ ඉතින් අපි ආසයින ජනක ලොකු කූඩු හදන්න. ඉතින් අයියයි මායි එකතු වෙලා අපි පොඩි කාලේ ලොකු කූඩුවක් උණ බට ගෙනල්ලා හදලා සරසලා ඒකට මේ පැටව 4 දෙනෙකුත් හදලා බොහෝම ආසාවෙන් ඒක මේ ගෙදර සාලේ තියාගෙන හදලා එළියට ගන්න බලනකොට කූඩුව කොච්චර ලොකුද කියනවා නම් ඉස්සරහ දොරෙන් එළියට ගන්නවත් බෑ. ඉතින්
1: මට කියන්න පුළුවන් මට නූලෙන් බේරිච්ච අවස්ථා තියෙනවා මටත්. ඔයා හදන්න ඇති අටපට්ටම් කූඩුවක්
0: නේද? අටපට්ටම් කූඩුව.
1: මොකද අටපට්ට මේ පට්ටම් හදනකොට එච්චර ලොකු නෑ නේ
0: ඒක. අන්න හරි. අන්න හරි. අපිට ඒ හතරස් කොටුව එච්චර ලොකුවට පෙනුන්නේ නෑ. අටපට්ටම හදුවට පස්සේ ඉතින් කොලත් ඇලුවට බස් මොකද කරන්නේ? ඉතින් මේ සාලේ එල්ලගෙන හිටියා. ඉතින් මොනවා කරන්නේ? ජනකටක් තියෙනවද එහෙම මිහිරි අද්දකින්?
1: අනිවාර්යෙන් තියෙනවා ලක්මිනි. වෙසක් කියන්නේ ඊයේ ඇත්තරම ඔය අපි රූපවාහිනියෙන් බලනකොට ලංකාවේ වෙසක් සිරි ගැන මට ලොකු මිස්වීමක්, ඒ කියන්නේ ලොකු පාළුවක් දැනුණා වෙසක් සමයේ අනේ අපි හිටියනම් ලංකාවේ කියලා. මොකද වෙසක් සමග බැඳුණු මිහිරි අතීතයක් කියන්නේ අපිට ළමා කාලයේ තියෙනවා. මොකද ඒකත් එක්ක විශාල උත්සවයක් අපි ලංකාවේ තියෙන. ඔයා අර කිව්වනේ මේ විවිධාකාර දන්සල් දුන්නා කියලා. ඔයා දන්නවද මේ දැන් එන්න විවිධාකාර දන්සල් ඇතරම් තියෙනවා. සමහර අමුතු දන්සල්. ඊයේ මම දැක්කා එකක් තමයි බණ්ඩාරවේ නගරේ තිබ්බ කොණ්ඩ කැපීම. ඉදා කොණ්ඩ රැවුල කැපීම සහ මේ මෝස්තර දැමීමේ දන්සල් 600 දෙනෙක්ට එක කරනවලු. තව එකක් හෝමගමද කොහේ හරි තිබ්බා මේ අර අහන බ්ලූටූත් මේ ඉයර්බඩ්ස් දෙන එහෙම දන්සලක් තියෙනවා. ඒ වගේ මා නිර්මාණාත්මක විදිහට මේ දන්සල් දැන්
0: අලුත් ලෝකයට ගැලපෙන විදිහට
1: වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ අපෙත් මේ එහෙම මගෙත් ළමා වියේ ඉතින් අපි කරන දේ අපි ඒවා කිව්වා වගේ කූඩු හදනවා, සල්ලු වෙනමල් හදනවා. ඒ වගේම දන්සල් දීම, ඒ කියන්නේ ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩක් නේ ඔය බීම දන්සල් දෙන එක. ඉතින් මට තාම මතක් වෙනවා ඉතින් ඔය කෝඩියල් ගෙනල්ලා අන්නාසි කෝඩියල් ගෙනල්ලා ඒ වගේම මේ අර ඇපල් ගෙඩි පොඩි කෑලි කෑලි වට කපලා දාලා ඊට පස්සේ හයියෙන් සංගීතය දාගෙන සබට ගම පැනුම් ආලා බුද්ධ කොටි අරගෙන පාරට පැනලා කරපු අතීත. ඒ වගේම අපි හිටපු කෝට්ට පැත්තේ කරන දෙයක් තමයි අර කෙසෙල් කඳන් අරගෙන ඒ කෙසෙල් කඳන් වල ඉරටු ගහලා රවුමට ඒ රවුම් වල පහන් දල්ලනවා. ඕ ගමේම මිනිස්සු එක්ක වෙලා ඒක රාත්‍රී කාලේට පන්සලට යනකම්ම ඒක තියෙනවා. හරිම ශාන්ත හැඟීමක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ ඔය කූඩු හදපු ඔලුබක්කෝ නටපු ඒවා බෞද්ධ දේවල් නෙමෙයි. හැබැයි ඉතින් අර ළමා කාලේ ළමයිට මේ ජීවිතේ යම් ආකාරයේ මීරක් වෙනින්න හොඳ දේවල් තමයි. ඉතින් ඕක තමයි අපේ
0: මතක. ඇත්තටම මේ හරියටම හරි ජනක ඉතින් ඔය වගේ ඉතාමත් ලස්සන මතක ගොන්නක් අපේ හිතල තියෙනවා වෙසක් සමය අතරේ. ඉතින් වෙසක් කියන්නේ විදුලි ආලෝකයෙන් වෙසක් කූඩු තොරන් වලින් ආලෝකමත් වුණු දන්සැල් වලින් පිරුණු උත්සවයක් විතරක් නෙවෙයි. ඒක අපේ මනුෂ්‍ය හදවත් ආලෝකමත් කරන කරුණාව, මෛත්‍රිය, දානශීලත්වය සහ ප්‍රඥාව සිහිපත් කරන අතිඋතුම් ආගමික සැමරුමක්. අපි අද මේ ලෝකයේ මුහුණ දෙන යුද ගැටුම්, ඒ වගේ අසහන හමුවේ බුදු දහමේ කරුණාව, මධ්‍යම ප්‍රතිපදාව සහ අවිහිංසාවාදය හුඟක් වැදගත් වෙනවා. වෙසක් උත්සවය ඇත්තටම අපිට මතක් කරලා දෙන්නේ සැබෑ ආලෝකය පිටත නෙවෙයි අපේ සිත් ඇතුලේ දැල්විය යුතු බවයි.

0: 48 different languages, 50 different cultures, and just one radio station, 4EBFM.
1: Listen to 4EBFM and the world is yours.
2: Lakmini, ඊයේ මේ වැඩසටහන ලෑස්තියෙදි මම ලක්මිනිගෙන් ඇහුවා මම කතා කරාට කමක් නැද්ද මේ ළඟදී ලංකාවේ ඉතාමත් ආන්දෝලනයට ලක් වෙච්ච ළමා ප්‍රචාර සිද්ධිය ගැන ඒ වෙලාවේ ලක්මිනි කිව්වේ ඕක මේ දේශපාලන හුඟක් දේශපාලනිකයි නේද කියලා මම දන්නවා මේ ඒත් මම කිව්වේ නෑ මම ඔක දකින්න යන්නේ වෙනත් කෝණයකින් කියලා දේශපාලනිකයෙන් දකින්නට වඩා ඒකේ ඒකට හේතුව තමයි මම දන්නවා ලක්මිනි කියන්නේ ඒ සිද්ධියෙන් සාමාන්‍යයෙන් අවබෝධයෙන් සද්ධාවට වඩා අවබෝධය ඉස්සරහට ගත්ත සැබෑ බෞද්ධයෙක් විදිහටත් මේ මේ සිද්ධිය ගැන සාමාන්‍ය පුරවැසියෙක් විදිහටත් විශාල කම්පණයකට පත් වෙච්ච කෙනෙක් ඒ වුණාට සමාජයේ මේ තියෙනවා දැන් මේක මෙවැනි ළමයින්ට වරදක් වුණාම විවිධාකාරයෙන් ඕක දකින්න ඒ කියන්නේ ඒක දේශපාලන වාසියකට ලබා ගන්න එහෙම නැත්නම් ආගම් වලට පහර දෙන්න එහෙම නැත්නම් Tamanට ආදායම් මාර්ගයක් කරගන්න වගේ දේවල් වලින් වුණාම ඕකේ වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා එකක් තමයි මේක විශාල සමාජ කතිකාවකට බඳුන් වීම තුළ වින්දිතයාට සාධාරණයක් ඉටු වෙන්න ඉඩක් තියෙනවා ඒ වගේම හැබැයි මේක දේශපාලනීකරණය කිරීම තුලින් අර පොලිටිකල් විච් හන්ටින් කියලා තියෙනවානේ ඒ පොලිටිකල් විච් හන්ටින් කියලා පෙන්වීම තුල මේකේ පර්පෙට්‍රේටර් ඒ කියන්නේ මේක කරපු අපචාරකයාට වාසියක් ගන්නත් අවස්ථාවක් වෙලා තියෙනවා ඉතින් හැබැයි මේ වගේ අර සාමාන්‍ය සමාජයේ එළියට එන සිද්ධි අතරේ හැංගිලා මේකේ අර තියෙන විශාල ආන්දෝලනාත්මක ස්වභාවය නිසා ආවට අපේ රටේ මේ ළමා ප්‍රචාර පිළිබඳ සැබෑ ප්‍රශ්නය ගැන මගේ තියෙන අත්දැකීම් පොඩ්ඩක් බෙදාගන්න කියලා මට හිතුණා මොකද මේ මට ඕව ගැන මං වැඩ කරපු ප්‍රදේශ අනුව මොකද හුඟක් වෙලාවට ඕ වගේ දේවල් වැඩි සමාජාර්ථික ස්වභාවයෙන් සමාජාර්ථික පහළ කුලකවල ඉන්න ප්‍රදේශවල ඔය තත්ත්වය ඉතාම දරුණු විදිහට තියෙනවා මම ලක්මිනිගේ මේකට අදාළ නැහැ කියලා ලක්මිනිට හිතෙන්න පුළුවන් ලක්මිනි දන්නවද මේ අර වර්ල්ඩ් වයිඩ් ෆෞනා කියලා ලෝක සත්ත්ව සංවිධානයේ සංකේතය මොකක්ද කියලා ඒගොල්ලෝ
3: ඉන්නේ සංවිධානය ගැන අහලා තියෙනවා හැබැයි සංකේතය ගැන ලොකු දැනුමක්
2: නැහැ ඔව් ඒකේ සංකේතය තමයි මේ යෝධ පැන්ඩා යෝධ පැන්ඩා කියන්නේ මේ ලෝකේම ආදරණීයට යක්ෙච්ච විශාල සත්ත්වෙක්. ඒ වගේම මේගොල්ලෝ කරන හුඟක් වැඩසටහන් වල ඉන්නේ හිමවලස්සු, බෙංගාල බෙංගාලි ටයිගර්ස්ලා, ඒ වගේ යෝධ නිල්තල් මස්සු වගේ විශාල ආකර්ෂණයට ලක්වෙච්ච සතුන්. ඒ සතුන්ට වඳ වී යෑම, ඒවා බේර ගැනීමට කරන වැඩසටහන් අතර විශාල මුදලක් ඔවුන් රැස් කර ගන්නවා. ඒ වගේම විශාල ජනතා අවධානයක් යොමු කර ගන්නවා. ඒත් ඇත්තටම අපි බැලුවොත් ලෝකේ එක දවසකට 100 ගාණක් කුඩා සතුන් වඳ වෙලා යනවා. ඔවුන්ට හඳක් නැහැ. හැබැයි ඒකට හේතුව තමයි වනාන්තර එලිකිරීම, සංවර්ධනය, ජනපදීකරණය, යුද්ධ, ඒ වගේ දේවල් නිසා විශාල සතුන් ප්‍රමාණයක් වඳ වී යනවා දවස ගානේ. ඒ වගේ සතුන් බේර ගන්න නම් ඉතාම විශාල දේශපාලන අදිෂ්ඨානයක්, ඒ වගේම කරදරවලට මුහුණ දීමක් තියෙන නිසා කවුරුත් තෝරගන්නේ ලේසි පාර. ඉතින් ඔය වගේ මට තියෙනවා පෞද්ගලික අත්දැකීමක්. මම මගේ ජීවිතේ මුල්ම අවදී රැකියාව කරන තරුණෙක් විදිහට මං වැඩ කරේ ඉතාම දුෂ්කර ප්‍රදේශවල. මං ඒ දවස්වල වැඩ කරේ ඔබ අහලා තියෙනවා නම් සප්තකන්‍යා කඳු වැටිය පාමුල තියෙන යම් ප්‍රදේශයක. ඒ වගේ පැතිවල ඉතින් ආදායම් මාර්ගද හුඟක් දුප්පත් මිනිස්සු ඉන්නේ, සහ දැනුම අතින් අඩු, තේ දළු ඔවුන්ට පොඩි තේ කෑල්ලක් තියෙන්න පුළුවන්, වත්තේ වැඩ කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඔය කරඹුණු කරාබුනටි වගේ දේවල් බවලා ආදායම ලැබනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ ගමේ හිටියා ඉතාම පැහැපත් රූමත් අරුණ දෙනෙක්. ඒ දවස්වල එක්කෙනෙක් අවුරුදු 17-18ක් වෙලා තිබ්බා, අනිත් කෙනා අවුරුදු 9 වසරේ වගේ එහෙම හිටියේ. ඒ ළම දරුව දෙන්නම ගමේ කසිප්පු පෙන්න තරුණය අතින් අතවරයට පත් වෙලා තිබ්බා. ඉතින් මම අර මගේ වැඩබිම හරහා යද්දී ඔවුන්ගේ ගෙදර යනකොට අපිව එහෙම කම්පාවට පත් වුණේ මිනිස්සු මුලින්ම ඔවුන් හඳුන්වලා දෙන්නේ අර සිද්ධිය කියලා. ඉතින් මම ඔවුන්ගේ කෙනෙක්ගේ අම්මට කතා කළා, ඇයි මේකට මොනවත් කරන්නේ නැත්තේ කියලා කිව්වහම ඔවුන් කිව්වේ මේ අපි මෙහි ජීවත් වෙන්නත් ඕනේ, අපිට එහෙම හයියක් නැහැ කියලා. ඉතින් මම හිතුවා ඕකට මොකක් හරි කරන්න කියලා. ඉතින් මම දන්නා මේ පැතිවල පොලිසියට කියලා තේරුමක් නැහැ කියලා. අම්මා මට කිව්වේ මේක මේ මර ඉවසන්න පුළුවන් මේක මේ එකපාරක් වෙලා නැතුරා නම් දැන් දිගින් දිගටම මේක ඕන වෙලාවට වෙන එක තමයි මට ඉවසන්න බැරි. මොකද ඒ පැතිවල පාරවල් වල කැලෑ මැද්දෙන් හුඟක් අඩි පාරවල් වලින් ඇවිදින්න ඕන ගෙවල් වල යන්න, ඒ වගේම මේ ඒ අවස්ථාවල නැවත නැවත ඒ පහර දීම් වලට ලක්වෙන්නට අවස්ථාව තියෙන. ඉතින් මම ඒ දවස්වල කලින් පුවත්පත් කලාවේදියෙක් විදිහට වැඩ කිරීම සහ සමමගේ නීතිච්ච මිතුරන්ට කතා කළා මේ පිළිබඳ. ඔය මට රාජනවන් සංධාන සමග යම් සම්බන්ධතා තිබ්බා. ඒ කියන්නේ ඔවුන් අඳුරීම තුළ ඔය පුවත්පත් කලාවේදියෙක් විදිහට වැඩ කිරීම තුළ මං ඒ සම්බන්ධයෙන් වැඩ කරන ආයතනවලට කතා කරා. ඒක හිටපු නීතිඥවරියක් තමයි මට කිව්වේ මේ වගේ දෙයකට අත දානවා නම් කරන්න ඕන දේවල් තියෙනවා. ඒකක් තමයි වින්දිතයව ආරක්ෂා කරන්න ඕනේ, වින්දිතයාගේ පවුලට ආරක්ෂාව ලබා දෙන්න ඕනේ. ඒ වගේ දෙයක් කරන්න විශාල මැදිහත් වීමක් වෙන්න ඕනේ. මේ අනික මේක මේ එක හුදකලා සිද්ධියක්, ඔයාට ඕන මේකට මොකක් හරි කරන්න පුළුවන්. ඒ වුණාට මට එය පෙන්නපු දත්ත අනුව මේක හරිම අපේ සමාජ ස්තරයේ යටින් ඉතාම සුළඹ ඉතාම දරුණු විදිහට පැතිරලා තියෙන පිළිකාවක්. මේ හුඟක් වෙලාවට මේ වෙන්නේ අපි දැන් මේ සිද්ධිවල වගේ බැලුවහම බලවත් අය අතින් අතවරයට ලක් වෙලා එක ප්‍රසිද්ධියටපත් වුණාට තමන්ගෙම සමාජ කුලකේ, තමන්ගෙම ගමේ, තමන්ගෙම පවුලේ අය අතින් මෙහෙම ළමයිට මෙහෙම අසාධාරණ කම් වෙලා ඒක නීති අත්‍ර උඩට එන්නේ ඉතාම කලාතුරකින්. ඉතින් මම කිව්වහම මේ පරිසරයෙන් ඉවත් කරොත් මේ නැවත නැවත වෙන කරදරේ නවත්තන්න පුළුවන් නේද කියලා ඒ කිව්වේ. මේ වගේ දෙයකට මූණ දෙන ළමයිට අර සයිකලොජිකල් ට්‍රෝමා ඒ වගේ දෙයක්, ඒ කියන්නේ මානසික වික්ෂිප්ත භාවයක් තිබීම තුර වේ පරිසරයෙන් වෙනත් කළා වෙන තැනකට දැම්මොත් ඒ ළමයි නැවත රැවටීමට නැවත ඒ වගේ දේවල් වලට ගොදුරු වෙන්න තියෙන ඉඩ කඩ වැඩි නිසා මේ බොහොම පරිස්සමෙන් කරන්න ඕන කියලා. ඉතින් ඇත්තරම යම් ආකාරයක මට පුළුවන් වුණා මේ රැකියාවක් වල දීලා ඒ පරිසරයෙන් ඉවත් කරන්න. ඒ කිරීම තුළ වුණත් දැන් මම පසු හොල බලනකොට ඇය දරුවන් හතර දෙනෙක්ගේ ආදරණීය මවක් දැන් ජීවිතේ ගොඩනගාගෙන තියෙනවා. ඒත් එක ඒක සිද්ධියක් විතරයි. ඒත් මේ වගේ දෙයක්දී අර ප්‍රධාන ධාරාවට එන එක සිද්ධියක් එළියට ආවට මේ වගේ දේවල් ගොඩක් සමාජයේ හැඟවිලා තියෙනවා. ඉතින් ඒව දේවල් වෙනස් කරන්න නම් අපේ ওই සමාජ ආර්ථික තත්ත්ව වෙනස් කිරීම, අධ්‍යාපනය ලබා දීම, වින්දිතයන්ට ආරක්ෂාව සැපයීම, ඒවට තියෙන දේශපාලන අදිෂ්ඨානය වැඩිවීම වගේ දේවල් වගේ ලොකු සංවිධිත ව්‍යාපාරයක් සහ සංවිධිත බවක් දක්වන්න ඕනේ කියලා සමාජයක් සහ දේශපාලන නායකත්වයේ විදිහට තමයි මට කියන්න තියෙන්නේ.
3: ඔව් ජනක මං ඔයාගේ කතාවට එකඟයි. ඒ වගේම මම හිතන්නේ දැන් ඔතන ලොකු කතාබහක් ඇති වෙන්නේ මේ ඔය සිද්ධියේදී, ඔය මේ ඔය ළමාපචාර සිද්ධියේදී තියෙන බලතුලනය නිසානේ. එක පාර්ශවයක් ඉතා බලවත්, එක පාර්ශවයක් ඉතාම අසරණයි. ඉතින් ඒ හින්දා තමයි මං හිතන්නේ මේකට ලොකු අවධානයක් යොමු වෙලා තියෙන්නේ. ජනක කියන කතාවට මම එකඟ වෙනවා. මේ තුල වෙන වෙන ජෙන්ඩාස් වල මිනිසුන් ආගමකට පහර ගහන්න හෝ එක කණ්ඩායමකට පහර ගහන්න හෝ දේශපාලන කණ්ඩායමකට පහර ගහන්න මේ යොදා ගන්න පුළුවන්. නමුත් මේ වගේ දේවල් දැන් ජනක කියපු දැන් ওই ගම්මට්ටමේ සිදුවන දේවල් හෝ මේ ළමා නිවාසවල සිදුවන දේවල්, ඒ සියලු දේවල් වලට මේ බලතුලනයක් තියෙන
4: බලතුලනයක් නැති සිද්ධීන් වලට අපිට මේ සාධාරණයක් කරන්න පුළුවන් හොඳම මෙවලමක් තමයි මහජන හඬ කියන එක. ඉතින් ඒක නිසා මේ මහජනයාගේ නැගිටීම මේ සම්බන්ධ අවදියෙන් සිටීම මේ සම්බන්ධ Facebook වල කතා කිරීම ඉතාමත් වැදගත් කියලා මට හිතෙනවා. මොකද අර බල තුලණය වෙන්න මේ සමාජ හඬ ඉතාමත් වැදගත්. මම මේ එක උදාහරණයක් කියන්නම්. අර ජනකට මතකද දන්නේ දැන් අවුරුදු කීපයකට කලින් අවිහිංසද මේ අර ඉන්දියාවේ තරුණයක් දූෂණය කරලා මරා දමනවා මේ බසයක් තුල තරුණයන් පස් දෙනෙක්. ඒ සිද්ධියේ නිර්භයා කියලා තමයි ඇයව හැඳින්නුවේ. අද වෙනකන් ඇගේ ඇත්ත නමවත් රූපයක්වත් කොහේ කිසිම මාධ්‍යයක පළ කරේ නැහැ. ඒ සිද්ධිය විශාල කම්පනයක් ඇති කළා මුළු ඉන්දියාව පුරාම. ඉතින් ඒ මහජන නැගිටීමත් එක් අපි දැක්කා මේ පහන් පත්තු කරනවා, මේ මිනිස්සු එකතු වෙලා පෙළපාලි යනවා, පොලිසියට සහ ආණ්ඩුවට විශාල ඒ ප්‍රෙෂර් එකක් දුන්නා මහජනතාව සහ මාධ්‍ය මගින්. ඉතින් දැනට කියනවා ඒ වගේ සමූහ දූෂණ සිද්ධවීම් ඊට පස්සේ වාර්තා නොවුන තරම් කියලා. ඉන්දියාවේ ඒක බහුලවම තිබ්බ දෙයක්. ඔය නැගිටීමත් එක්ක මොකද ඒ බය වෙනවා සහ ඒ පුෂ්‍යකත් එක්ක ජනක මේ ඒ අපරාධකාරු සියල්ල පැය මං හිතන්නේ 72ක් ඇතුළත අල්ල ගන්නවා. එක්කෙනෙක් හෝ දෙන්නෙක් දිවිනසා ගන්නවා, අනිත් අය එල්ලා මරනවා. ඒ දඬුවම මේ මාස 6ක් වගේ ඇතුළත එච්චර කාලයක් යන්නෙත් නැහැ. මේ සමාජය සිදුවෙනවා සහ සමාජය දැනගන්නවා. ඉතින් ඒ බයවීම නිසා හෝ ඒ අවබෝධය නිසා හෝ දැනුවත් වීම නිසා හෝ ඒ වගේ සිද්ධි ඊට පසුව වාර්තා නොවන තරම් කියලා තමයි කියන්නේ. ඉතින් එහේ ඔය මහජන නැගිටීම සහ කතිකාවතක් ඇතිවීම තුළ හොඳක් ඒ කියන්නේ ලොකු හොඳකුත් තියෙනවා. අර ප්‍රයෝජනේ ඒ සිද්ධි ප්‍රයෝජන අරන් වෙන වෙන ඇජෙන්ඩාස් වලට යන කට්ටියත් ඉන්නවා. නමුත් අර මේ මහජන හඬ ඉතාමත් වැදගත් සහ අවශ්‍යයි කියලා තමයි මගේ හැඟීම. ඉතින් අපි නැවතත් ගීතයකට සම්බන්ධව ටිකක් බරසාර සාකච්ඡාවක් තිබුච්ච නිසා

දැන් අපි කතා කරන්න යන්නේ මේ ලෝකයේ තිබෙන පුදුම අද්භූත ඒ වගේම විද්‍යාඥයන්ට තාමත් විශාල අධ්‍යයන භූමියක් වෙලා තියෙන දූපතක් ගැන. හිතන්නකෝ ඔබ ජීවත් වෙන නගරේ නීතියක් තිබුණොත් මේ දූපතේ මැරෙන්න බෑ. ඒ වගේම මෙතන ඉපදෙන්නත් බෑ කියලා මුලින්ම අපිට නිකන් ඒක විහිළුවක් වගේ කියලා හිතේ නේද? හැබැයි ලෝකේ ඇත්තටම එහෙම තැනක් තියෙනවා. ඒ තමයි නෝර්වේ රාජ්‍යයට අයත් ස්වල්බාඩ් කියන දූපත් සමූහය. ආක්ටික් ලෝකයේ අයිස් රාජධානිය කියලා තමයි මේක හඳුන්වන්නේ. මේ ස්වල්බාඩ් පිහිටලා තියෙන්නේ උතුරු ද්‍රවයට ඉතාමත් ආසන්නව. නෝර්වේ සහ උතුරු ද්‍රවය අතරමැද වගේ. මෙහි ප්‍රධාන නගරය කියන්නේ ලොංගබියන් කියන නගරය. මිනිස්සු ස්ථිරවම ජීවතන පර්මනන්ට් රෙසිඩෙන්සි තියෙන උතුරුම නගරය. ඊට උතුරේ එහෙම ජනාවාස නෑ. වෙන වෙන වැඩවලට ගිහිල්ලා ඉන්න මිනිස්සු ඇරුණාම උතුරට ලෝකේ උතුරට යනකොට මිනිස්සුන් ජීවත් වෙන ස්ථිරවම තියෙන නගරය විදිහට තමයි ඕක සැලකෙන්නේ. මෙහි ජනගහනය 2500කටත් වඩා අඩුයි. අවුරුද්දේ මාස 4ක් ඉරක් දකින්නෙම නැහැ.

0: ඒ කාලයට කියන්නේ පෝලා නයිට් කියලා. කියන පැය 24ම අඳුරුයි. ඒ වගේම ගිම්හානේ මාස කීපයක් සූර්යා බැහැලා යන්නෙම නැහැ. රෑ 12ටත් ඒ ඉරේලිය තියෙනවා. ඒකට කියන්නේ මිඩ්නයිට් සන් කියලා. අපිට නම් ඉතින් හිතා ගන්නවත් අමාරු ජීවන රටාවක් නේද? ඔය ස්වල්බාඩ් වල තවත් පුදුම දෙයක් තියෙනවා. ඒ තමයි එහි මිනිස්සුන්ට වැඩිය පෝලා බෑස්ලා ඉන්නවා කියලා කියන. ඉතින් වලසු සංඛ්‍යාව වැඩි. ඒ නිසා නගරයෙන් පිටතට යන අය තුවක්කුවක් අරගෙන තමයි නගරයෙන් පිටතට යන්නේ. මොකද වලහේ කමුණොත් Tamanගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ නිසා මේ ලෝකයේ පාසලකට යන ගුරුවරයෙක් තුවක්කුවක් රැගෙන යන නගර අතරින් බොහෝම සුළු නගර අතරින් එකක් තමයි මේ අපි කතා කරන දූපත. ඉතින් දැන් මුලින්ම මම කිව්වනේ මේ දූපතේ මැරෙන්න බෑ කියලා. ඇයි මෙහි මැරෙන්න බැරි? ඒ මොකද ඔය 1950 දශකයේ විද්‍යාඥයන්ට අමුතු දෙයක් හොයාගන්න පුළුවන් වුණා. ඒ තමයි ඔස්වල්බාඩ් දූපතේ සොහොන් බිමක වලදාපු සිරුරු දශක ගණනාවකට පස්සෙත් අවුරුදු ගාණක් ගත වෙලත් පොඩ්ඩක්වත් දිරාපත් වෙලා නැහැ. දැන් අපි දන්න විදිහට මේ මිනිස් සිරුරක් වල දැම්මහම බැක්ටීරියා මගින් දිරාපත් වෙනවනේ. ඒක මෙහි සිද්ධ වෙලා තිබුණ නැහැ. ඒකට හේතුව තමයි පර්ම් ෆ්‍රොස්ට්. ඒ කියන්නේ සදාකාලික මිදුණු පොළව. පොළවේ පස අඩි ගණනාවක් ගැඹුරටම අයිස් වගේ මිදිලා තියෙනවා. ඒ නිසා මේ දිරාපත් වීමේ ක්‍රියාවලිය කරන බැක්ටීරියාවලට ජීවත් වෙන්න බෑ. ඒක නිසා දැන් අවුරුදු හිතන්නකො 100කට කලින් වලදාපු මලමිනි අර මමි විදියට ඒ විදියටම තියෙනවා නරක් වෙන්නේ නැතුව. ඉතින් මොකද්ද ඉතින් මේකේ ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි දැන් ඕක හොයාගන්නේ 1998 දී විතර විද්‍යාඥයන් පිරිසක් දැන් මේ 1958 දී වගේ ඕක මේ හොයාගත්තා මෙහෙම මේ මලමිනී ඒ විදිහටම තියෙනවා කියලා ඔය ගැන පරීක්ෂණ කරන්න පටන් අරන් තිනවා. ඉතින් එක එක පරීක්ෂණ කරාම 1998 දී විද්‍යාඥයින් 1918 දී විතර මියගිය පතල් කම්කරුවන්ගේ සිරුරු පරීක්ෂා කරලා තියෙනවා. ඔවුන් සොයාගත්තේ හරිම පුදුම සහ ඉතා බියකරු දෙයක්. ඒ මොකද්ද? අවුරුදු 80කට පස්සෙත් මොවුන් මියගිය ස්පාඤ්ඤ වෛරසය ඔවුන්ගේ ජාන කොටස්වල ආරක්ෂිතව පැවතිලා තියෙනවා. ඉතින් ඒකෙන් මොකද වෙන්නේ? මොකක් හෝ හේතුවකින් මේවා මෙහෙම මොනවා හරි මේ ලෝකේ නැති වසංගතයකින් මියගිය කෙනෙක් අනවත ගොඩට ගත්තොත් හෝ අනාගතයේ ගෝලීය උණුසුම නිසා අයිස් දිය වුණොත් මේ ලෝකයෙන් බොහෝම අමාරුවෙන් වඳ කරලා තියෙන සියලුම වෛරස් නැවත පොළොව මත පිටට එන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ සොයා ගැනීමත් එක්ක නෝවේ බලධාරීන් මෙහි අලුත් මිනි වලදැමීම් නතර කරා. ඉතින් එතකොට දැන් වයසක මිනිස්සු තමන්ගේ අවසාන කාලය ළඟනම් හෝ බරපතල ලෙස රෝගී වුණොත් සහ ගොඩාක් වයසකට ගියොත් මොකද කරන්නේ? ඉතින් මේ අයට ගුවන් මගින් නෝවේ රාජ්‍යය නෝවේ රටේ ප්‍රධාන භූමියට ඔවුන්ව යවනවා. මරණය සිදුවෙන්න ඕනේ එතන. ඒක නිසා අර මෙහි මැරෙන්න බෑ කියන එක නීතිමය වරදක් නෙවෙයි. නමුත් ඉතාමත් දැඩි රෙගුලාසි මත ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන නීතියක්. ඉතින් හදිස්සියේ කවුරු හරි මිය ගියොත් මුලින්ම කරන්නේ නෝවේ ප්‍රධාන භූමියට ඒ මිනිය ගෙනියන එක. ඉතින් ඉපදෙන්නත් බෑ කිව්වනේ මේ දූපතේ. ඒක හරි පුදුමයිනේ. ඇයි ඉපදෙන්නත් බැරි? මොකද ස්වල්බාඩ් වල දරුවපත් සිදු කරන්න අවශ්‍ය විශාල රෝහල් පහසුකම් නැහැ. ඒක නිසා ගර්භණී මව්වරුන් දරු ප්‍රසූතියට සති කිහිපයකට ඉස්සෙල්ලා නෝවේ ප්‍රධාන භූමියට යනවා. ඒ කියන්නේ මේ දූපතේ ජීවිතේ ගත කරන්න පුළුවන් වුණාට ආරම්භ කරන්නවත් අවසන් කරන්නවත් අයිතියක් නැහැ. ඒ වගේම සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපිට මේ ක්‍රීමේට් කරන්න බැරි කියලා. ඒ කියන්නේ ආදාහනය කරන්න බැරි කියලා. භූමදානය කරන්න නැතුව. නමුත් ඒ අලුුණත් ඒ වෛරස් මේ රැගෙන යන්න පුළුවන් ඒ රිස්ක් එක ගන්න බැරි නිසා තමයි එහෙම අලුවත් මිහිදන් කරන්න බෑ කියන රෙගුලාසිය තියෙන්නේ.
1: ඒ කියන්නේ තියෙන සියලු අවධානම් නැති කළා දාන තමයි ඒක.
0: අන්න හරි අන්න හරි. ඒ කියන්නේ බල දාන්න සමහර අයට අවසර දෙනවලු. නමුත් බොහෝම අමාරුවෙන් ලොකු ප්‍රොසෙස් එකක් කරලා තමයි ඒ අවසරය ගන්න වෙන්නේ Tamanගේ අලු ටික ඒ එහෙ වල දාන්න ඕන නම්. ඉතින් ඒ වගේම දැන් ඔය ඉපදීම මැරීම මරණයට අමතරව දැන් මම ඕගොල්ලොත් එක බෙදා ගන්න යන්නේ ස්වල්බාඩ් වල තියෙන ලෝකෙ ප්‍රසිද්ධම ස්ථානයක් ගැන. ඒක හඳුන්වන්නේ ස්වල්බාඩ් ග්ලෝබල් සීඩ් වෝල්ට්. එහෙම නැත්නම් ලෝක බීජ බැංකුව. ඒක මේ ස්වල්බාඩ් වල කඳුකරවයක් ඇතුලේ ඉදිකරපු විශාල ආරක්ෂිත ගබඩාවක්. ඒ ලෝකයේ රටවල් සිය ගණනකින් එකතු කරගත්ත ශාක සහ භෝග වර්ග මිලියන ගණනක බීජ මෙහි ගබඩා කරලා තියෙනවා. ඒ මොකටද යම් දවසක න්‍යෂ්ටික යුද්ධයක්, විශාල ස්වාභාවික විපතක් හෝ ගෝලීය ආහාර අර්බුදයක් ඇති වුණොත්, නියඟයක් වගේ දෙයක් ඇති වුණොත් මේ බීජ භාවිතා කරලා නැවතත් කෘෂිකර්මාන්තය ආරම්භ කරන්න පුළුවන්. ඒ විශාල ආරක්ෂිත ගබඩාවත් තියෙන්නේ මේ දූපතේ. ඉතින් ඒ වගේම තවත් රසවත් කාරණයක් තමයි මේ දූපතේ බලලු නැති කිරීමත් තහනම්. ඒ ආක්ටික් කලාපයේ දුර්ලභ පක්ෂීන් ආරක්ෂා කරගන්න ඔබට බලල් සුරතලුන් එහෙ ඇති කරන්න බෑ. ඒ වගේ තවත් විශේෂ දෙයක් තමයි ස්වල්බාඩ් වල ලෝකයේ බොහෝ රටවල් වල ජනතාවට වීසා නැතුව පදිංචි වෙන්න පුළුවන්. 1920 අත්සන් කරපු ස්වල්බාඩ් ට්‍රීටි කියන ලියවිල්ල නිසා. ඒක නිසා රුසියාව, යුක්‍රේනය, තායිලන්තය, නෝර්වේ වගේ රටවල් ගණනාවක මිනිස්සු මෙහි ඇවිල්ලා ජීවත් වෙනවා. ඉතින් ස්වල්බාඩ් කියන්නේ අයිස් වලින් වැසුණු දූපතක් විතරක් නෙවෙයි, එය අතීතය, වර්තමානය, අනාගතය එකට එකතු කරපු පුදුමාකාර ස්ථානයක්. පැරණි වෛරස ආරක්ෂා කරන තැනක් වගේම ලෝකයේ අනාගත ආහාර සුරක්ෂිත කරන තැනක්. ඉතින් මේකෙන් අපිට මතක් කරලා දෙන්නේ එකම එක පාඩමක්. ඒ තමයි අපි මොනව කරත් සබා දහම අපට වඩා බලවත් කියන එක.

0: சதி அந்த புவத் பசுவி திரும
1: මේ වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. පසුගියදා යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
2: අපි විරුද්ධවාදීන් ඉතා කුඩා කුඩා ප්‍රශ්න අල්ලගෙන කෑ ගැහුවට කටක් ලෙස ගත්තොත් අපි ගොඩක් ඉස්සරට ඇවිත් තියෙනවා. මොකද අපි බලය ගන්න වෙලාවේ අපේ රටේ ආර්ථිකය තිබ්බේ ණය ගෙවා ගන්න බැරුව, පිටරටින් බඩු ගේන්න බැරුව, අඩුම ගානේ ඡන්දයක් තියාගන්නවත් සල්ලි නැතුව තමයි රට දිනුනේ. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කිව්වා පළාත් පාලන ඡන්දය තියන්න නැත්තේ ආත්පාන ඡන්දය තියන සල්ලි නැහැ කියලා. මේ මැදපිරතක යුදමේ තත්ත්වයක් තියෙද්දිත් අපි ඒකට මුහුණ දීම යනවා. මේ යුදමේ තත්ත්ව නිසා අපිට තෙල් ගේන්න වැය වෙන මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 5 ගුණයකින් වැඩි වෙලා තියෙනවා අපේ තෙල් ගේන බිල. ඒ නිසා අපි ඩොලරයකට කිසියම් බලපෑමක් වුණා. ඩොලර එක පහුගිය කාලේ 350 පැන්නා. නමුත් අපි ඉක්මනින්ම ඒකට මැදිහත් වෙලා ආයි 330 මට්ටමට ගෙනත් තියෙනවා. ඒ නිසා අපිට ආර්ථිකයේ කළමනාකරණය කරන්න පුළුවන් කියලා පැහැදිලි. ඔබ කවුරුත් දන්න අපිට දිත්ත කුණාටු ආවා. අයවැයට වෙන් කරපු සල්ලි එහෙම තියෙද්දි රුපියල් බිලියන 500 කෝටි 5000ක් දිට්ඨ විනිමයෙන් කරන්න. ඒකට ඒ සල්ලි ඡන්ද කරන්නකෝ සල්ලි. ඒ නිසා අපිට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ නැහැ. සහ දැන් මේ අලුත් ප්‍රශ්නකුත් ඇවිත් තියෙනවා. අපි හිතනවා අපිට ලැබෙන අවුරුද්දේ වගේ වෙනකොට බොහෝ විට වෙන ගැටලු ආවෙ නැත්නම් පළාත් සභාව තියාගන්න පුළුවන් වේවි කියලා. අපිට ඉන්දියාවේ පැත්තෙන් කිසි බලපෑමක් නැහැ. මොකද ඉන්දියානු ආණ්ඩුව සහ අපේ මාලි මාවේ ආණ්ඩුව අතරත් ඉතාම හොඳ සම්බන්ධයක් තියෙනවා. ඉතාම මිත්‍රශීලී සම්බන්ධයක් තියෙනවා.
1: පසුගිය දින කිහිපෙම පහත වැටෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියලයාගේ සිකුරාදා දිනේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 2.7% කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසනවා. මෙය 2023 මාර්තු මාසයෙන් පසු රුපියල වාර්තා කළ විශාලතම එක්දින වර්ධනය බවත්, එය එදින ආසියාවේ හොඳම ක්‍රියාකාරීත්වයේ පෙන්වූ මුදල් ඒකකයේ බවත් බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට මුදල් ලැබීමට නියමිතව ඇති අතර මේ නිසා වෙළඳපළේ සිටින පිරිස් තමන් සතු ඩොලර් විකිණීමට පෙළඹීම රුපියල ශක්තිමත් වීමට හේතුවක් ලෙස රජය පවසන බවද එම වෙබ් අඩවියේ දැක්වෙනවා. මේ අතර රුපියල ස්ථාවර කිරීම සඳහා පෞද්ගලික වාහන ආනයනය මත අධිභාරයක් පැනවීමට රජය පියවරගෙන තිබෙනවා. එමෙන්ම මහ බැංකුවද අවශ්‍ය අවස්ථාවලදී වෙළඳපළට මැදිහත් වන බවද පවසා ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්. මේ අතර මැද පෙරදිග යුදමේ තත්ත්වයේ ශ්‍රී ලංකාව තුළ ඩොලර් අර්බුදයක් ඇති කිරීමට හේතුවක් වී ඇති බවත් එම තත්ත්වය පාලනය කර ගැනීමට ගතයුතු උපදෙස් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. බඩ කලකුවේ පසුගියදා පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී රුපියලේ කඩාවැටීම ගැන තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ මෙම තත්ත්වය තවත් කෙටි කාලයක් පවතිනු ඇති බවයි. ඒ හේතුවෙන් ඊට සියලු දෙනා ශක්තිමත්ව මුහුණ දෙන ලෙස ජනාධිපතිවරයා ජනතාවකින් ඉල්ලා සිටියා. කෙසේ නමුත් මෙම අර්බුදයෙන් විනාශකාරී ආර්ථික තත්ත්වයක් මෙරට තුළ යළි ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොමැති බවට ජනාධිපතිවරයා මෙහිදී සහතික වුණා.
3: අපි හිතනවා ලංකාවේ වැඩිම ප්‍රාග්ධන වියදම් කරන වසර ලබන වසර බවට පත් කරනවා. ප්‍රාග්ධන වියදම් වල ට්‍රිලියන 2ක් බිලියන 2000ක් වෙන් කරන්න සැලසුම් කළ දෙන ප්‍රාග්ධන වියදම් රටේ අපේ භාණ්ඩාගාරය ශක්තිමත් ගිණුමක් තියෙනවා. දැන් භාණ්ඩාගාරයේ මේක කලින් ඔය 2022-23 කාලේ භාණ්ඩාගාරයේ දිව්වේ ණයට, ඒ කියන්නේ කෝටි 80,000ක බැංකු වෛරාවක් තමයි භාණ්ඩාගාරයේ දිව්වේ. දැන් අපි සමත් වෙලා තියෙනවා සැලකිතු ප්‍රමාණයකින් ගත්තොත් දැන් නම් ටිකක් අඩු වෙලා තියෙන්නේ. නමුත් ට්‍රිලියනයක් කෝටි ලක්ෂයක ධන තැන්පතුවක් එක තමයි භාණ්ඩාගාරයේ දුවන්නේ. හැබැයි දැන් අපි මුහුණ දීලා තියෙනවා ඩොලර් ප්‍රශ්නයකට. විශාල ලෙස අපේ ආනයන භාණ්ඩවල මිල ඉහළ ගියා. අපිට පෙබරවාරි මාසේ ඉන්ධන ගේන්න ගියේ ඩොලර් මිලියන 93ක් වගේ මුදල. මාර්තු මාසෙදි මේක වැඩි වුණා ඩොලර් මිලියන 168ට ගියා. අප්‍රේල් මාසෙදි මේක ගියා ඩොලර් මිලියන 316. මේ මාසෙදි ඩොලර් මිලියන 522යි. පෙබරවාරි මාසෙ වගේ 4-5 ගුණයක මුදලක් යනවා දැන් ඉන්ධන ගේන ඩොලර්. ඒ නිසා මොකද ඩොලර යගේ ටිකක් ඉහළ යමින් තියෙනවා. හැබැයි මෙතනට පොඩි කලමනාකරණයක් අපි කරගන්න ඕන. මේක ඉතාමත් తాවකාලික. සතියක දෙකක මේ අර්බුදය තියෙයි. අපි දැන් එන ඩොලර් ප්‍රමාණය ගණනය කරලා තියෙනවා. අපිට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ගණනය කරලා තියෙනවා. කොච්චර හිගතාවයක් මාකට් එකේ එනවද? අපිට අතිරේක සපයා ගන්න පුළුවන් ඩොලර් ප්‍රමාණය මොකද? ඉතාමත් හොඳ සැලසුමක් අදලා තියෙනවා. ඒ නිසා අපිට කෙටි කාලයක අපි යම් ප්‍රමාණයකට මම හිතනවා අපි ඉන්ධන යම් ප්‍රමාණයකට අර පරිස්සම් කරගන්න ඕනේ. ඒක හොඳ වේවි. ඒ නිසා තාමත් මම හිතන අපේ QR කෝඩ් එක ශක්තිමත් කරන්න. දැන් නිකන් ප්‍රශ්නයක් නෑ වගේ සෙඩ් එක ගියත් ඕන තරම් ගහනවා නේද? අපි ආයෙ කියන සෙඩ් මහත්තුන්ගෙන් අද අපි ඉල්ලන්න තීරණයක් කරා අර QR කෝඩ් එකට අපි ඉන්ධන ටික නිකුත් කරමු. පොඩි පරිස්සමක් වෙමු මේ මාස සතියක් දෙකක්. එතකොට අපි මේක කළමනාකරණය කරගන්න පුළුවන්කම තිබෙනවා.
1: ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හෝ වැරද තීරණයක් නොව මැද පෙරදිග මතුව ඇති යුදමේ තත්ත්වයේ හේතුවෙන් හටගත් ගෝලීය අර්බුදයක ප්‍රතිඵලයක් බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා. විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ මහතා පැවසුවේ ගෝලීය මතු වූ අර්බුද හේතුවෙන් ඉන්ධන මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ යාම, ගෑස් සහ පොහොර මිල ගණන් මෙන්ම නාවික සහ ආරක්ෂණ ගාස්තුද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. එසේ නමුත් පවතින තත්ත්වයන් තුළ ආණ්ඩුව කිසිදු ආකාරයකට ආර්ථිකයේ හැකිලීමක් හෝ ආනයන සීමා කිරීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
4: 2022 දැන් තියෙන තත්ත්වයත් අහසට පොළොව වගේ මේ හැම එකකම මිල මේ ඩොලරේ වැඩිවීම විසින් වැඩි කරලා තියෙනවා. සමාජය ඇතුලේ මතු වුණා අනවශ්‍ය බියක් ආනයන තහනම් කරන්නේයි වාහන ආනයනයේ තාර්මික රට අර්බුදයක තියෙන. ඒ නිසා මේ සියල්ල තහනම් කරයි කියන එකද ආණ්ඩුව කිසිදු ආකාරයකට කිසිදු තීන්දුවක් අරගෙන නැහැ. මේ ආර්ථිකයේ හකුලවල ආර්ථිකයේ නවත්තලා ආනයන සීමා කිරීම කරලා තහනම් කිරීමක් කරන්න. ඉන්ධන වලට වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය කළා. මේ මාසෙ වෙනකොට ඒ බිල ඩොලර් මිලියන 521 දක්වා වැඩි වෙලා තියෙන. මේ අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ ඉන්ටර් බැංක් ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකේ මැදි අගය ඊයේ 350 පැනපු 330ට ඇවිල්ලා තියෙනවා. බිඩින් රේට් එක 327යි. විකුණන්න සූදානම් වෙනවා 332යි. හැබැයි ඩොලරය ඉහළ යෑමේ තෙරපුමට ප්‍රතිපත්තිමේ තීන්දුවක් විදියට පුද්ගලික වාහන ආනයනය මාස කීපයකින් කල් දමා ගැනීම සඳහා ක්‍රම උපාය මාර්ගික තීරුබදු අධිභාරයක් පැනවුවා. කාට හරි ඕනම් කියන්න පුළුවන් ඒ තොරතුරු එළියට දුන්නයි.
5: ඔව්. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ඔස්ට්‍රේලියාවේ ඉතාමත් උණුසුම් මාතෘකාවක් බවට පත්වෙලා තියෙන 2026 ෆෙඩරල් අයවැයේ දේපළ ආයෝජන සම්බන්ධ සිදුකෙරුණු බදු වෙනස්කම් ගැන, විශේෂයෙන්ම නෙගටිව් ගියරින් සහ කැපිටල් ගේන්ස් ටැක්ස් කියන වචන දෙක මේ දවස්වල ප්‍රවෘත්ති දේපළ වෙළඳපළ විශ්ලේෂණ සහ දේශපාලන සාකච්ඡාවල ප්‍රධාන තැනක් ගන්නවා. හැබැයි මුලින්ම ඉතා වැදගත් දෙයක් කියන්න ඕන. ඒක තමයි මේ වෙනස්කම් තාම නීතියක් වෙලා නැහැ. මේවා ක්‍රියාත්මක වෙන්න නම් පාර්ලිමේන්තුවේ දෙපාර්ශවයෙන්ම සම්මත වෙලා සෙනට් මණ්ඩලය හරහා යන්න ඕන. ඒ නිසා මේ අවස්ථාවේදී මේවා යෝජිත වෙනස්කම් විදියට තමයි සැලකෙන්නේ. ඉතින් අපි